අඩුම ගානෙ ඇවිත් යන්න එන්න ඔබ එන්න වෙලාව 7:00 විනාඩි 23යි මේ ඔබ එක්ව සිටින්න ඔටාගෝ ඇක්සස් රේඩියෝ FM 105.4 ඔසේ ඔබ වෙත ගෙනෙන සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි යෞවනියක් ඉතාම පුංචි ආසාවන් ගොඩක් තියෙන යෞවනියකගේ සිත කිතිකෑවෙන හැඟුමක්

සංගීතයේ විශ්ව භාෂාවක් කියන්න ඒ ගීතේ තරම් ගීතයක් නෑ කියලා තමයි මට හිතෙන්නේ. බොහෝ කාලයක් යනතුරු මේ ගීතේ තේරුම දැනගෙන හිටියේ නෑ. ඇත්තටම ඉතින් මේ ගීතය අපි අහන කාලේ රෝජා චිත්‍රපටය එන කියන්නේ තිරගත වුණු කාලේ මේ 90 දශකයේ මුල් භාගය වගේ කාලේ මගේ මතකෙ හැටියට 90 දශකයේ මුල් භාගය කාලේ ඉතින් මේ ගීතය අහනකොට ඒ වගේම ඒ අරහමන්ගේ සංගීතය ඉතින් මණිරත්නම්ගේ චිත්‍රපටයක් මේ ගීතේ රූප රාමු වැයෙනකොට පුදුමාකාර වූ හැඟීමක් දනවන ගීතයක්. ඉතින් මට පුංචි ආසාවල් ගොඩක් තියෙනවා. සඳ අල්ලලා සිප ගන්න ආසයි, වලාකුළු වලට ගිහිල්ලා වාඩි වෙලා ඉන්න ආසයි, ලෝකයේ මං වටේ කැරකෙනවා දකින්න ආසයි. හරිම අපූර්ව පද රචනයකුත්. දැන් ඉතින් තාක්ෂණයේ දියුණුවයි මේ ගීතවල තේරුම අපිට හිතා ගන්න පුළුවන්. නමුත් අපේ පරපුර මේ ගීතේ තේරුම දන්නේ නැතුව රස විඳපු පරපුරක්. මොකද ඒ කාලේ මේ අන්තර්ජාලය YouTube වැනි දේ සුලභව තියා කොහොමත් තිබුණේ නෑ මුල් කාලේ නම්. ඉතින් හොයාගෙන අහන්න තරම් වටින ගීතයේ අදහස සිංහලෙන් කොහොම නමුත් සංගීතය විශ්වීය භාෂාවක් කියන්නට මේ ගීතය ඉතාමත්ම හොඳ උදාහරණයක් කියලා තමයි මට හිතෙන්නේ.

සත්සර රාවය බහන්නේ ගීත අහන්න ඔබට නිතර නොවැසුණු එහෙම නැත්නම් නොවැසු ගීත ඔබ වෙත ගෙනීම තමයි අපගේ බලාපොරොත්තුව. ඉතින් ඒක නිසා තමයි ඉතාම මියුරු ගීත තුනක් එක දිගටම ඔබට ලබා දුන්නේ. හත පසු වී විනාඩි 39ක් ගත වෙන මේ මොහොතේ මේ ඔබ එක්ව සිටින්නේ ඔටාගෝ ඇක්සස් රේඩියෝ FM 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි. ඉතින් වියෝගය කියන දෙය එක එක විදිහට එන්නට පුළුවන්. විප්‍රයෝගය කියන එක ඉතින් දුකක් කියලා තමයි බුදුරජාණන් වහන්සේත් දේශනා කළ වදාලේ. නවසීලන්තයේ අපි කවි පිටුවෙන් නැත්තම් මේ වට්සප් සමූහයෙන් උපුටා ගන්නවා චන්දිමා දස්කොන්

කාලය ගත වෙලා ගිහින් නොදැනීම හෝරාවක් ඉතින් මේ මැනි මියුරුගී සමුච්චයක් සමග රැඳෙන විට කාලය ගත වෙනවා දැනෙන්නේ නැහැ ඔබටත් මටත් ඉතින් සමුගෙන යන්නට කාලයට ගෝ ඇක්සස් රේඩියෝ FM 105.4 ඔසේ ඔබ වෙත ගෙනෙන සත්සර රාව මියුරු ගීතාවලියෙන් නමුත් ලබන සතියේත් මේ වෙලාවටම කිව්වේ හරියටම 7ට ඔබේ නිවසට මා ගොඩවදිනවා මෙවැනිම මියුරු ගී සමුච්චයකින් එතෙක් ඔබට අයිබෝවන් ඒ වගේම හිටින ලැබෙන සතිය සුබම සුබ සතියක් අද රාත්‍රිය සුවදායක රාත්‍රියක්